අදත් සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවනින් හමුවෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඔස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2000හි 98.5 තරංගමාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමතියි.

0: ඔබ මේ සවන් දෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිව සවුත්වේස් ප්‍රාන්තිය පුරා රේඩියෝ 2OOO 98.5 තරංග මාලාව ඔස්සේ විසිරුවා හරින සිංහල වැඩසටහනටයි.
1: ගැලකෙන ලෝකේ දකුණු අන්තයෙන් ඔබ වෙත පිළිල කෙරෙන මාර්ගගත සංදේශය. සභාගාරය.
2: අන්න සභාගාරයේ වෙනද වගේම අපේ මිතුරු මිත්‍රයන් හම්බවට ආව. ඉතින් සභාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. සභාගාරයේ අවසරයි. මම තිලක් ගම.
3: මම දේවලෝචන රණසිංහ.
2: දේව, ඉතින් මේ දවස්වල හරිම සීතලයි.
3: සීතලයි කියන්නේ මේ මේ පේන නඩන් ඉන්න විදිය.
2: ඒකනේ ඒකනේ.
3: ඇත්තටම මෙල්බන් නගරයට නැත්තම් ඔස්ට්‍රේලියාවේ මේ පියතිපැත්තේ ඉන්නේ. මේ කරකෙන ලෝකයේ දකුණු අන්තයේ අපි ඉන්නේ. ඉතින් හරිම සීතලයි. දැන් සීත ඍතු ආරම්භ වෙලා තියෙන්නේ. සාමාන්‍ය සමරකට නම් තිලක් පැය 12ක් 13ක් 14ක් පෙලක් වෙලාවට 15ක් පෙලක් වෙලාවට
2: හොඳට අවුව තියෙනවා.
3: දැන් මෙතන වෙලා තියෙන්නේ දැන් දවසට පැය 6යි 8යි අවුව තියෙන්නේ. ඒකත් වලාකුළු ඇතුලේ හැංගිලා බොහොම ග්ලූමි නැත්තම් වලාකුළු ඇස්සේ හැංගිච්ච ටිකක් අර බොහොම සීතල කාලෙටම හරියන ග්ලූමි වෙදේ එකක් තමයි මේ දවස්වල තියෙන්නේ. මේ මදිවට රැට බොහොම සීතලයි. පින්න වැටිලා දැන් උදේ වෙද්දි ටිකක් දැන් අර තනකොළ උඩ තියෙන පින ටික ෆ්‍රොස්ට් වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් සීතල කියන එක හොඳට දැනෙනවා.
2: සීතල හොඳටම දැනෙනවා. ඉතින් ඒ සීතල එහෙම තිබුණාට ඔස්ට්‍රේලියාවේ දේශපාලන තත්ත්වය නම් බොහොම උණුසුම්කාරී වුණා. හරිම විශේෂම බජට් එකෙන් පස්ස බජට් එකේ තීරණත් එක්ක
3: අනිවාර්ය
2: ඕකත් එක්ක මේ මේ විශේෂම මේ දේපල වෙළඳාම් සම්බන්ධයෙන් දේපල වෙළඳ පොළ සම්බන්ධයෙන් ගත්තම ඒකට තීරණාත්මක බලපෑම් කරන තීරණත් අරගෙන තිබ්බා. මේ ඉතින් ඒකත් එක්ක ඔය නෙගටිව් ගියරින් කැපිටල් ගේන් ටැක්ස් ඔය වගේ දේවල් කතා වුණා. ඔන්න ඕක පොඩ්ඩක් ක්ලියර් කරගන්න ඕන මට ඔත් එක්ක දේවල්. මොකද්ද මේ ඉස්සෙල්ලම පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකද්ද මේ නෙගටිව් ගියරින් කියන්නේ කියලා.
3: නෙගටිව් ගියරින් කියන්නේ මේකයි. ඔයා දේපලක් ගන්නවා තව අපි මේක මාසෙකට ඩොලර් 10කට. අපි හිතමුකෝ මේ 10කට ගන්න ගෙවන්නේ දැන් ඔස්ට්‍රේලියාවට. ඩොලර් 10කට දුන්නම ඔන්න අවුරුද්දකට අපිට එනවා ඩොලර් 12,000 ආදායම්. දැන් නෙගටිව් ගියරින් යටතේ ඔයා මේ ප්‍රොපර්ටි එකට අදාළව වියදම් කරනවානේ. ඔයා මෝගේජ් එක ගෙවනවා. මෝගේජ් එකේ පොලිය ගෙවනවා. ඔය එක එක පයිප් ගැටුනම
2: එතකොට
3: විදුලි අදාළයේ
2: නඩත්තු
3: නඩත්තු ඔන්න වතේ
2: මේන්ටනස්
3: කරනවා. එතකොට ඊට අමතරව ස්ටේට් ගවර්න්මන්ට් එක නැත්තම් මොකද්ද අපි කියන්නේ ප්‍රාන්ත
2: ආණ්ඩුවේ
3: රේට්ස් ගහනවා, ලෑන්ඩ් ටැක්ස් ගහනවා. ඔහොම වීදම් ටිකක් තියෙනවා. දැන් අපි හිතමුකෝ තිලක් මේ වීදම් ඔක්කොම එකතු කරාම අපිට ඩොලර් 1200ක් විතර මාසෙට ඇවරේජ් වීදම් ගෙන ඔන්න 12,000ක් අපි හෙව්වා. ඩොලර් 15,000ක් කියමුකෝ ලේසියට. ඔයාලා 15,000ක් අපි වීදම් කළා. දැන් ඩොලර් 3,000ක් අවුරුද්දට පාඩු. අපි හිතමුකෝ ආගේ ආදායම ඩොලර් 60,000යි කියලා. ඔන්න 60,000ට අදාළව ඔයාට ටැක්ස් කරනවා කියමුකෝ ඩොලර් 10,000ක්. දැන් ඔයා ටැක්ස් එක දෙන දානකොට අපි හැම අවුරුද්දම ටැක්ස් එක දාන්න බෑ. ටැක්ස් ස්ටේට් මේ මේ රිටර්න් එක දාන්න බෑ. ටැක්ස් රිටර්න් එක දානකොට අර 60,000න් ඔයා අර අලාභයක් ලැබුවනේ ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකේ. මේකේ 3,000 අලාභේ සෙට් ඔෆ් කරලා 57,000 තමයි ටැක්ස් ගෙවන්න තියෙන්නේ. ඉතින් බොහෝ වෙලාවට එතකොට අපිට ටැක්ස් රිටර්න් එකේ අනිත් පැත්තට එනවා රිෆන්ඩ් එක. දැන් අලුත් නීතිය අනුව, ඒ කියන්නේ මම හිතන්නේ බජට් එකේ දවසේ ඉඳන් මට මතක විදියට මේ මාසේ 12 හරිය වගේ දිනයක් මට දිනේ මතක නැහැ හරියටම යටත් නිවැරදි කිරීමට යටත් එදයින් පසු ඔයා පරණ ගයක් ගත්තොත්, ඒ කියන්නේ කිසියම් කෙනෙක් පාවිච්චි කරපු නිවසක් ගත්තොත් මේ ක්ලේම් එක කරන්න බෑ. හැබැයි ඊට කලින් නිවාස අරගෙන හිටපු අයට පුළුවන් ඒ විදිහටම තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න. ඒ කියන්නේ නෙගටිව් කියන එක දාන්න අර අර 12,000 ක්ලේම් එක ගන්න පුළුවන්.
2: ඒක අර අර අර ඩේට් එකට
3: ඔයාට ඒ ක්ලේම් එක කරන්න බෑ. අලුතෙන්ම ගයක් හැදුවොත් ඔයා ඔන්න ඔයාට
2: චාන්සක
3: තියෙනවා. ඉතින් ඔය වෙනස සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්කම කැපිටල් ගේන්ස් ටැක්ස් කියලා එකක් තව තියෙනවා. ඒක පොඩ්ඩක්
2: චූට පැහැදිලි කරන්න ඕන දේවල්. ඔව් පැහැදිලි කරන්න.
3: ඔන්න අපි හිතමු අපි ඩොලර් ලක්ෂයකට ගන්නවා ගියා. ලක්ෂයකට ආයි කියවන්නේ නැහැ මම මේ. ගණන් ලක්ෂ 5000 ගන්න
2: කතා
3: කරා. අපි මේක අවුරුදු ගානක් තියන් ඉඳලා 110000 කට විකුණනවා.
2: ඔව්. 10000ක්
3: ලාභයිනේ.
2: 10000ක් ලාභ.
3: ඒ 10000 අපි එකතු කරන්න ඕනේ මේ අවුරුද්දේ අපේ ආදායමට. අපි දැන් 60000 ආදායමක් ලැබුවා නම් ලක්ෂ ආදායමක් ලැබුවා නම් ලක්ෂයට 10000 එකතු කරාම 110000යි.
2: ඔව්. අපි 60000 කලින් උදාහරණයක්
3: 60000වම
2: 70000ක්
3: වෙනවා. හරිනේ. දැන් ඉස්සර තිබ්බ දේ අනුව, ඒ කියන්නේ මේ මේ බජට් එකේ මේ චේන්ජ් එක වෙන්නේ ඉස්සෙල්ලා ඔයාට ඩොලර් 10000 150කට ඩිස්කවුන්ට් කරලා 5000 එකතු කරා. ඔන්න 65000ක් වෙනවා ඔයාගේ ආදායම.
2: ඒක
3: නට ටැක්ස් කරනවා.
2: ඔව්.
3: නමුත් දැන් මේක වෙනස් කරලා තියෙනවා ඉන්ඩෙක්සිං මෙතඩ් එකට. ඒක ටිකක් සංපාදනය කිරීමට යනවා අපි එහෙම නොකර.
2: ඔව්.
3: අර කැපිටල් ගේන්ස් ටැක්ස් එකේ තියෙන ඒ වාසිය අඩු කරන්නට ගවර්න්මන්ට් එක තීරණය කළා. තියෙනවා
2: දැන් ගවර්න්මන්ට් පොඩි කපලා දැමිල්ලක්
3: තියෙනවා. දැන් ගවර්න්මන්ට් එක දැන් මේ කැපිටල් ගේන්ස් ටැක්ස් එක බලපාන්න තිලක් ඇත්තටම මේ මේ රියල් එස්ටේට් වලට විතරක් නෙවෙයි. පස්යාස් ගත්තු ස්මෝල් බිස්නෙසස් වලට මේ වගේ මේ වගේ ලොකු බලපෑමක් ඒ හරහා
2: කොයෙන් හරි කැපිටල් එකක් ගේන්න එනවනම්.
3: ඔව් කැපිටල් ගේන්න එකක් කොයෙන් හරි එනවනම් මේ හරහා මේ මේ මේ ව්‍යාපාරික ප්‍රජාව මත ලබා දුන්නා වූ සහනය අඩු කරලා තියෙනවා. ඉතින් මේ ගැන ලොකු කතිකාවතක් තියෙන ඕස්ට්‍රේලියාව මේ වෙලාවේ. මොකද මේ දේ කරපු ගමන්ම මෙල්බන් වලත්, ඒ කියන්නේ අපි කියන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ, සිඩ්නි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අදාළ මේ දෙක තමයි මැචුවර් මාකට්ස් කියලා කියන්නේ ඕස්ට්‍රේලියාවේ රියල් එස්ටේට් මාකට් එකේ. නිවාස ඉල්ලුම අඩු වෙන බව, නිවාස වලට තියෙන ඉල්ලුම අඩු වීම හරහා මිල අඩු වෙන බව, දැන් කිසියම් මිල අඩු වීම නෙවෙයි අතට මිල වැඩි වීම සිදු වෙන්නේ අඩු වේගකින්. එතකොට ඔන්න ඔය අපි කිව්ව මිලට බලපෑමක් එල්ල වෙනවා කියලා. මේ මිලට එල්ල වෙන බලපෑම ඔන්න දැන් හොඳටම පේන්න පටන් ගන්න තියෙනවා පෞගී සති දෙක ඇතුළත. ඉතින් ඒ සම්බන්ධයෙන් ලොකු කතිකාවතක් තියෙනවා ඔස්ට්‍රේලියාව. නමුත් ආණ්ඩුව කියන්නේ මේ කරලා තියෙන දේවල් අලුත් පරම්පරාවට ගයක් ගන්න හැකියාව ලබා දෙන්න කියලා. ඉතින් ඒක සිද්ධ වෙන ආකාරය සම්බන්ධයෙන් බොහොම අරුළු බුරුළු කතා කරනවා, බොහොම තියරීස් කතා කරනවා. ඒක සිද්ධ වෙන්න කොහොමද, නැද්ද සිදුවෙන්නේ නැද්ද කියලා. නමුත් කෙසේ වෙතත් මේ කරලා තියෙන වෙනස්කම් මම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ දේපළ වෙළඳ නැත්තම් අපේ රියල් එස්ටේට් කියන මේ ප්‍රධානම ව්‍යාපාරික අංශයට ලොකු බලපෑමක් කරන්න හේතු භූත වෙලා තියෙනවා.
2: ඔව් විශේෂයෙන්ම දැන් ඔය WA එතකොට සවුත් ඕස්ට්‍රේලියා ඔය වගේ පැතිවල නම් පොඩ්ඩක් ප්‍රයිස් එකේ අර අඩු වීමේ වේගය අඩුයි. ඉතින් ඒ නිසා මේ මාකට් එක යම් විදිහක හොඳයි කියන්න පුළුවන්. නමුත් මෙල්බර්න් සිඩ්නි මාකට් වලට මේක තදින්ම දැරිලා තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක ගැන හැමෝම කතා කරනවා. ඉතින් ඒ වගේම තමයි අපි දැක්කා වන් නේෂන් පාර්ටි එක ගැන හිතනකොට දේශපාලන පක්ෂ විදිහට ගත්තම ඒගොල්ලන්ගේ ටිකක් හොඳ නැගටිවක් නැත්තම් වර්ධනයක් සිද්ධ වෙනවායි කියලා ප්‍රධාන ජනමාධ්‍ය වල වාර්තා කරලා තිබ්බා. ඒගොල්ලන් විතරයි ඒව ගැන කතා වෙනවා දැන්.
3: ඔව් ඕකත් දැන් අර පොඩ්ඩක් අර ලංකාව වෙච්ච වෙනසකම තමයි දැන් වන් නේෂන් කියන්නේ තුන්වෙනියට හතරවෙනියට වගේ ඡන්ද අරගෙන තිබ්බ පක්ෂයන්. නමුත්
2: අවදාවත් අර මොනාද පාර්ලිමේන්තුවේ පහළ පාර්ලිමේන්තුවේ සෙනෙට් එකේ තමයි ඒගොල්ලන්ට ආසන තිබ්බේ. පාර්ලිමේන්තුවේ තිබිලම නැහැ. නමුත් දැන් ඒගොල්ලන්ට ඒ තත්ත්වයන් පවා ඇති කරගන්න හැකියාව ලැබිලා තියෙනවා.
3: එතකොට දැන් ඕක මෙහෙමනේ දැන් අර ලංකාවේ කියන්නේ අර ලොකු පක්ෂ දෙක තට්ටු මාරු ක්‍රමයට මේක පාලනය කරයි කියලා.
2: අන්න
3: දැන් ඒ ලෙඩේ පොඩ්ඩක් ඕස්ට්‍රේලියාවට කො වෙලා තියෙනවා. මොකද ලිබරල් පක්ෂය, ඒ වගේම ලේබර් පක්ෂය කියන දෙක කොහොමද සම්දාන හදාගෙන එක එක ඇත්ත එකතු වෙලා පාලන තන්ත්‍රය තමන් තමයි දරුවේ. දැන් ඔන්න එකවරම ලිබරල් පක්ෂය තුන්වෙනි ස්ථානයේ වැටිලා තියෙනවා අන්තිම පෝල් එකෙන්. ලේබර් පක්ෂය දෙවෙනි ස්ථානයේ වැටිලා තියෙනවා. පොලින් හෙන්සන් මාත්මී නායකත්වයේ දරන වන් නේෂන් පාර්ටි එක පළවෙනි ස්ථානයට වැටිලා තියෙනවා. තිලක් වන් නේෂන් එක්කත් කතා කරද්දී බොහොම කෙටියෙන් වුණත් මේක පැහැදිලි කරගන්න ඕනේ. වන් නේෂන් එක විදියකට ස්වදේශිකත්වය සහ ටිකක් මයිග්‍රේෂන් වල ක්වොලිටි එක වැඩි කරගන්න ඕනේ. විශේෂයෙන් ඕස්ට්‍රේලියානුවන්ට ටිකක් බර වෙන ට්‍රම්ප්ට සමාන ස්වදේශික ආර්ථික සහ සමාජීය ප්‍රතිපත්ති අනුගමනය කරන තත්ත්වයක් තිබෙනවා. ඒ ගැන ඔබ කොහොමද දකින්නේ? විශේෂයෙන් මම කියන්නේ මේක මේ ලංකාවේ අයට, ලංකාවේ අපිට මයිග්‍රන්ට්ස්ලාට කොහොම විදිහට බලපායි කියලා ඔබ
2: හිතන්නේ? මෙහෙමයි. ඒත් අත්ත වශයෙන්ම ඒගොල්ලන්ගේ කතාවලට සම්බන්ධ වෙනකොට ඒගොල්ලන් ප්‍රධාන වශයෙන් ඔබ කිව්වා හරි, අර ට්‍රම්ප් හරහා එන ඒ කිසියම් විදියක ඒ අදහස්, ඒ මතවාදයන් තමයි මතුවෙන්නේ. කිසියම් විද්‍යාකර එංගලන්තයේ ඇති වෙලා තියෙන තත්ත්වයන් හරහා සමානයි නයිජල් ෆ්‍රැඩ් කින් වගේ එන තත්ත්වයන්. ඒ කියන්නේ මෙහෙම ඒගොල්ලන් කියන්නේ දැන් කැප්ටන් මේ වෙනකොට ඒගොල්ලන් බේසිකලි කියන්නේ මේ අදහස. ඒ කියන්නේ කවුරු හෝ දැන් මේ ඔස්ට්‍රේලියාවේ සිටිසන්ස් ලෝ විදියට ඉන්නවනේ පිරිසක් දැන් අපිට මේක මොකද මේ දැන් මේ පිරිස ප්‍රමාණවත් තමත් මේකට ගන්න ගියාම මේක ප්‍රශ්න ඇති වෙනවා. මොකද මේ ගන්න වේගයට අදාළව මෙහි යටිතල පහසුකම් ඇති වෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. දැන් රෝහලකට ගියොත් අදබද තියෙනවා, පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල ප්‍රශ්න තියෙනවා, මාර්ග පද්ධතියේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒව වර්ධනය වෙන වේගය බොහොම අඩුයි. නමුත් මේ සෑහෙන පිරිසක් මෙහෙන් ගෙන්න ගන්නවා ඇතුළට. එතකොට මේකේ පොපියුලේෂන් එකේ කොම්පොසිෂන් එක වෙනස් වෙනවා එකක්. අනිත් එක තමයි එතකොට ඒගොල්ලන්ගේ සංස්කෘතියට බලපානවා. ඉතින් ඒක ප්‍රධාන කන්සර්න් එකක් එතන. ඒ වගේම තමයි ඒගොල්ලන් කියන්නේ මේ ද ක්වලිටි ඔෆ් ලයිෆ් කියන එක බහිනවයි කියන එක. ඒ නිසා මේක දැන් බොහොම ප්‍රවේශමෙන් හසුරවන්න ඕනේ කියන කතාවක් කියන්නේ. ඉතින් ඒක ඒක එහෙම නැතුව මේ එක ජන වර්ගයකට පහර ගැසීම යම් කිසි වෙලාවකදී පිටතින් අර කරුණු මට තේරෙන විදිහට ගොඩක්
3: කරුණු 100%ක් අධ්‍යයනය නොකර
2: පොඩක් බැලුවොත් පොඩක් ප්‍රශ්න මතුවෙන්නත් පුළුවන්.
3: නෑ ඒ වුණාට මෙහෙමනේ දැන් ඕක ඔහොම ගත්තම තිලක් මේ එකපාරටම හිතන්නේ තමයි මම කියන්නේ. දැන් සංක්‍රමණිකයන් බාඩු කරන්න හදනවා. ඉතින් අපි ලංකාවේ, අපි ඉන්දියාවේ සවුත් ඒෂියන්ස්ලා ඉන්නවා, චයිනීස් අය ඉන්නවා, මේ ඔස්ට්‍රේලියා ඔන්ලි අර අර ඒ වගේ පොඩි වයිබ් එකකුත් මෙතන තියනයිකුත් මෙතන වැරදි නෑ.
2: මෙහෙමයි දේව, දැන් මෙහෙම උත ඇත්තටම බලන්න ඕනම දෙයක කැපැසිටි ධාරිතාවයක් තියෙනවනේ. එතකොට අර සීමා ගැන අපි කතා කරන්නේ. එතකොට ඇත්තටම අපිට තේරෙනවනේ දැන් පොඩ්ඩක් මේක පොඩ්ඩක් ටිකක් අමාරු තත්ත්වයක තියෙන්නේ කියලා නේද?
3: අමාරු. ඉතින් ක්වොලිටි ඔෆ් ලයිෆ් ගත්තොත් මන්නම් මේ ඇවිල්ලා අවුරුදු 10ක් විතරක් තියලා කීටත් පරණයි. ක්වොලිටි ඔෆ් ලයිෆ් එකේ පාරක ගියත් අපිට තේරෙනවා. ඉතින් පොඩ්ඩක් මේකේ මේ ක්වොලිටි
2: ටිකක් අඩු වෙන ගතියක් දැනෙනවා.
3: ඉතින් මම අපිත් එකට හේතු
2: වෙනවා. ඔක ඔය ඔය ප්‍රශ්නේ තියෙන මෙයාලා කියන්නේ මෙහෙම ගිහිල්ලා මේක තවත් එංගලන්තයක් කරගන්න, තවත් යුරෝපයක් කරගන්න මේගොල්ලන් කැමති නැහැ කියන එක. ඉතින් ඒක යම් ප්‍රමාණයකට සාධාරණ බවකුත් පේනවා. නමුත් අපි ඒ කියන්නේ ඒක ඒක එහෙමයි. නමුත් මේ යාලගේ පොලිසිස් අපි හොඳට ස්ටඩි කරන්න ඕනේ. 100%ක් අපි හරියටම ස්ටඩි කරලා නැහැ. පිටතින් පේන කතා බහව උකයි. ඉතින් ඕක තමයි ඒක තත්. ඒ වගේම ටෝනි ඇබට්ත් ලිබරල් පාටි එකේ
3: සභාපතිකම්
2: කරලා
3: ඉන්නවා. ටෝනි ඇබට් කියන්නේ හිටපු අග්‍රාමාත්‍යය. මම හිතන්නේ බොහෝ ලිබරල් පාක්ෂිකයන්ට කතා කරොත් සෑහෙන ගෞරව කරන චරිතයක්. ඒ නිසා ඔහුගේ පැමිණීම මේ තුන්වැනි ස්ථානයට වැටලා තියෙන ලිබරල් පාටියකට කිසියම් විදියකට උත්තේජනයක් වෙයි කියලා කියනවා. දැන් ඒ කියන්නේ ඔය අර අයිපාරක් අපි පොඩ්ඩක් වන් නේෂන් පැත්තට ගත්තොත් මේක හරියට මැදින් එකනවා. අපි වැඩසටහන කරමු වෙලාවක තිලක් රබාගාරෙන් උත් මේක මේ අපි වෙන රටකින් ඉන්නේ. අපේ අනුවර්තනය අපි පිට රටකට ආව සිද්ධ වෙන්න ඕනේ. අපි වැඩ කරන්නේ, අපි යන්නේ ඉන්නේ, අපි ජීවත් වෙන්නේ මේ රටේ නිසා. ඉතින් ඔය අනුවර්තනය වීම ගැනත් ඔය අර හරියට කිව්වා වගේ මේ ධාරිතාවය වැඩිවීම හරහා අනුවර්තනය වීම ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියානුවන් එක කතා කරද්දීත් ඒ දේ එනවා එළියට. ඒක සංස්කෘතික මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ මල්ටි කල්චරලිසම් කියන්නේ සංස්කෘතික මිශ්‍ර වීම.
2: අපි පුළුවන් නම් බලමු ඒ සම්බන්ධයෙන් අපේ පළාතේ ඉන්න නියෝජිතෙක් හරි ගෙනල්ලා පොඩි පොඩි චැට් එකක් දාන්න.
3: පොඩි චැට් එකක් දාන්න බලමු. බලනම් අපි යන
2: ලංකාව පැත්තට යන්න. ඔය ලංකාව ගැන කතා කරාම ලංකාවෙත් ඉතින් ලංකාවෙන් අපිට කතා කරලා දෙන්නේ දේශපාලන සත්‍යය. නමුත් ඒ දේශපාලන කරින් ආර්ථිකය ගැන කතා කරන්න අපි මොකදලා ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය ගැන කතා කරපු නිසා දේවා. දැන් ඩොලරේ ප්‍රශ්නකාරී තත්ත්වයන් මත උනා, උඩටම ගියා. ගිහිල්ලා ටිකක් හැමෝම බයෙන් හිටියා. මේක අවුට් ඔෆ් කන්ට්‍රෝල් ගිහිල්ලා පාලනයෙන්
3: මිදිලා ටිකක් සතුටුමුත් හිටියා නේද?
2: ඔව්, අපිට මෙහෙන් ඩොලර් එකක් ඇවම මෙහෙන් ලැබෙන රුපියල් ගන්න වැඩි වුණානේ. පොඩ්ඩක් අපිට පොඩ්ඩක් හොඳ වුණා. නමුත් පොදුවේ ගත්තම පොඩ්ඩක් බයෙන් හිටියා. ආර්ථිකය අර ගෝඨාභය
3: බය වෙන්න ඕන දෙයක්.
2: ඔව්, අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂ සමයේ ඇති වුණ තත්ත්වෙම නැවත ඇති වෙයිද කියලා. නමුත් කොහොම හරි මෙයාල ඒක කන්ට්‍රෝල් කරගත්තා.
3: ඒක ක්‍රීට් එක ඉතින් කිසියම් විදියකට කන්ට්‍රෝල් එකක් කරා. නමුත් ඒක කොච්චර දිගටද කියන ප්‍රශ්නේ. මොකද හේතුව තිලක් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ රටවල් තියෙනවා net exporters net importers කියලා. ඔස්ට්‍රේලියාව net exporter. වැඩිපුර අපනයන ආදායම වැඩි ආනයන වීදමට වඩා. ලංකාව net importer.
2: ඒ කියන්නේ
3: අපි වැඩිපුර රට ඇතුළට බඩු ගෙන තෙල්ද බෞද්ධ කොටියත් පෞද්ගලික දවස්වල අපි කිව්වේ කීරෙන් ගදලා ගේනවා කියන. ඉතින් ඒ නිසා අපි ඔය අපනයන විවිධාංගීකරණය මම දන්නේ වචනේ තර වැඩිද කියලා. එක එක දේවල් හදලා අපනයනය කරන තැනට ගිහින්නේ. අපි තාම ඉන්නේ තේපොල් රබර් ඇඟලුම් කර්මාන්තේ ඔන්න ඔය වගේ දේවල් මට තමයි ඉන්නේ. ඉතින් ඒ කොහම වුණත් සංචාරක කර්මාන්තය. අමතක තුනද ප්‍රේෂන්. මේ මේ මේ අපේ ශ්‍රමිකයන් පිටරටින් නම් ඉවන ප්‍රේෂන් ඔන්න ඔය ටික තමයි අපේ ප්‍රධාන ඩොලර් රුපියන මාර්ග. දැන් එකතකින් ගත්තොත් එහෙම තේ ගිරානට වැදුනම ඔන්න තේවල ඉල්ලුම අඩු වෙනවා. මේක සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙවෙයි. අපේ ප්‍රධාන ප්‍රධාන ගෙනුම් කරුවා තේවල ඉරානේ. ඇමරිකාව තමයි ප්‍රධාන ගෙනුම් කරුවා. ඇංගලුම් වල හරි. ඉතින් ඕක ඒ පැත්තට අමාරු වෙද්දි මෙහෙට අමාරුනවා. අර මම මතකයි කවුරු දේශපාලනඥය කියලා තිබුණා මේ මේ මේ ඇමරිකාවට හෙම්බිරිස්සාව දෙනවා අපිට නියුමෝනියා වැදෙනවා කියලා. ඒක නවත්තන්න ඕනේ කියලා කියලා තියෙන මන් දන්නේ. මම මතකයි කවුද කිව්ද කියලා. නමුත් නවත්තන්න අදාළ
2: ඒක ඉතින් ඕස්ට්‍රේලියාවටත් අදාළ කතාව. ඒක ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රේලියන් සත්
3: කියලානේ. ඇමරිකාවට හෙම්බිරිස්සාව දෙනවා ඔස්ට්‍රේලියා නියුමෝනියා වැදෙනවා.
2: නියුමෝනියා මේ කියන්නේ ස්නීස්
3: කියනවා කියලා. පොඩ්ඩක් කිමුහුමත් දෙකක් යනවා ඉතින්
2: අපිටවත් කරන්න
3: තමයි ඉතින් කොහොමද හොඳේ. ඒ කොහම වුණත් ඉතින් ඔය ඔය net import කියන ප්‍රශ්නෙට තමයි ඔය ඔය ඩොලරේ යගේ ප්‍රශ්නේ මතුවෙන්නේ. මොකද ඩොලරේ තීරණය වෙන්නේ ඉස්සර මිටර පොඩ්ඩක් එක වෙනස්. මොකද අපේ මහ බැංකුවට පුළුවන් ඩොලරේ තීරණය කරන්න මැදිහත් වෙන්න. දැන් IMF එක එක්ක කිවිසුමක් කැතකර ගත්තට පස්සේ මැදිහත් වෙන්න හැකියාවක් නැහැ. ඩොලරේ නිදාසේ පාවෙන්න ඉඩ දීලා තියන්න ඕනේ. ඉතින් අර විදියට දිගින් දිගටම අපි ආනයන වියදම වැටුණාම අපනයන ආදායමට වඩා ඉතින් ඩොලර එක හැමදාම ඩිප්‍රිෂියේට් කරනවා. රුපියල ඩිප්‍රිෂියේට් කරනවා. දැන් රුපිය අවගමනයක් වෙනවා. ඩොලරේ අධි ප්‍රමාණයක් කරනවා. ඉතින් ඕක සාමාන්‍යයෙන් මතුවෙන තත්ත්වය. නමුත් මොකද මේ බලාපොරොත්තු වුණා තිලක් අන්තර්ජාතික මූල්‍ය අර මුදල ඩොලර් මිලියන 695ක් ඉතුරු කරලා තියෙනවා අපිට ඊළඟ ණය වාරිකයේ හැටියට. ඒකම මේක හරියයි කියලා. නමුත් දැන් ඊයේ ගත්තත් ඩොලරේ අව ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔතන තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා මොනවද අපි අරන් තියෙන දීර්ඝකාලීන සහ මැදි කාලීන විසඳුම්. අපේ ෆොරෙන් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එක කියද මේක නවත්තන්න විදි කීපේනේ දීන්න තියලා.
2: ඔව් දැන් මෙහෙම ඇදේවා. අපි නිකන් සරලව අදහසක් ගමු. දැන් මේක ඒ කියන්නේ මේවයි ප්‍රශ්නේ 100%ක් විසඳිලා නැහැ. తాවකාලික පාලනයක් වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේ දැන් අපි හිතුවත් මේ තත්ත්වය භයානක වෙන්න පුළුවන්ද බැරිද? මොකද හිතා
3: භයානක වෙන්න පුළුවන්. මොකද හේතුව එක අතකට අපේ කො මැදි කාලීන විසඳුම් අපේ කෝ දිගු කාලීන විසඳුම. දැන් අපේ පෝට් සිටිය තියෙන මම හොඳ උදාහරණයක් පෝට් සිටිය තියෙනවා. පෝට් සිටියට කෝ ඉන්වෙස්ටර්ස් නා අපිට ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් නෑ. අනිත් පැත්ත ලංකාවේ අපි හැමතිස්සම කතා කරන මේ මේ ඉන්වෙස්ටර්ස්ට පහසුකම් ඇතිද? ඕක වෙනම කතාවක්. නමුත් කොට සිංගලෙන් ගත්තොත් ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එක අඩු. හොඳේ. ඊට පස්සේ දැන් ඉන්දියාවට ඇමරිකාවෙන් දාලා තියෙන ටැරිෆ් එක අපිට වඩා අඩු. ඉතින් එතකොට අපේ වැඩිපිලි අපරේණයන් වට ප්‍රශ්න මතුනවා. අනෙක් පැත්තෙන් තිලක් මේ පහුගිය කාලෙම තෙල් මිල වැඩි වෙනවා. විදුලිය මිල වැඩි වෙනවා. හොඳේ. මේ මේ හැම දෙයකම මිල වැඩි වෙනකොට අපේ නිෂ්පාදන වියදමට මොකද වෙන්නේ? ඔව්. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඩොලරක අප්‍රමාණ වුණාම අපිට ලැබෙන රුපියල් ආදායම වැඩි වෙන නිසා ඩොලරේ අප්‍රමාණ වෙද්දී අපේ රුපියල් ආදායම වැඩි වෙනවනේ. මේක මාරු කරනකොට ඒ මාරු කරාට වැඩි වෙන නිසා අපිට පුළුවන් මේ වැඩි වෙන වියදම අරක ඇතුලෙන් දරා ගන්න කියලා. නමුත් ඒක ඒක සස්ටේනබල් මෙතඩ් එකක් නෙවෙයි. එතකොට නිෂ්පාදන වියදම වැඩි වෙනවා. ඉතින් මම ඒකයි හැමතිස්සම කල්පනා කරන්නේ. අපි හැමතිස්සම කතා වෙන්නේ මොනවද අපිට තියෙන විසඳුම්? අපි ප්‍රශ්න කතා කරනවා. ප්‍රශ්න ඇනලයිස් කරනවා. කෙටි කාලීන, මැදි කාලීන, දිගු කාලීන විසඳුම් මොනවද? රජයේ පැත්තෙන් අරන් තියෙන ඕක තමයි ලොකුම විවේචනය.
2: ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඩොලර් ටිකක් ලංකාවට වැඩිපුර ගෙන්නගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ මේ මේ අර්බුදයේ හැමෝම. දැන් ඔහොම තියෙන තත්ත්වයන් එක්ක දැන් තවදුරටත් අපි බලනකොට ඔය අර ට්‍රම්ප් ගැනත් මම හිතන්නේ ඇමරිකාවේ යුද්ධමය තත්ත්වයන් ගැන කතා වෙනකොට මේ මේ තෙල් එක වෙනකොට මම හිතන්නේ ඇමරිකාව ගැන චුට්ටක් අපි කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. මේ දැන් මේ එහේ දේශපාලන තත්ත්වෙත් අපි ගැන කතා කරනකොට මේ පැත්තට යනකොට
3: එහෙනම් ඇමරිකාව පැත්තට යමු.
2: ඇමරිකාව පැත්තට යමු.
3: හොඳයි. මෙල්බර්න් වල වෙසක්.
2: ඉතින් හරි ලස්සන තිබ්බනේ නේද?
3: බොහොම ලස්සන තිබ්බ. ඒ කියන්නේ මේ මේ
2: ශ්‍රී ලාංකික විදිහට ආරම්භ වෙන්න
3: පුළුවන්. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම.
2: විශේෂයෙන්ම ඔබ බෞද්ධ නම් ශ්‍රී සිංහල බෞද්ධෙක් නම් වඩාත් සතුටු වෙන්න.
3: ඔව් සතුටු වෙන්න පුළුවන්. මොකද මං හිතන්නේ දන්සල්ම තිබ්බා. මං හිතන්නේ අනිවාර්යෙන් 50කට එහා පැත්තේ දන්සල් තිබ්බා. වික්ටෝරියා ප්‍රාන්තයකට මං හිතන්නේ සිඩ්නි වලත් ඒ වගේ තමයි. තිබ්බා. ඒ වගේම පන්සල් ගත්තොත් බොහෝ දෙනෙක් කියන්නේ දැන් පන්සලකට අපි සහභාගී වුණා භක්තිගී සරණේ දෙහිකටම අපිට තේරුණා ඒ වෙලාවේ පන්සලෙත් අර දන්සල් හතරක් විතර තියෙනවා. ඒ කියන්නේ බත් දන්සලක් තියෙනවා, අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. ඉතින් බොහොම මේ මේ අර රටකට ආවට පස්සේ අර අපි අපේ ගතියටත් ආසයිනේ.
2: අනිවාර්යෙන්.
3: ඒ අපේ ගතියත් එක්කම මං හිතන්නේ බොහොම හොඳට වෙසක් සමරුව කළා තිබුණා ලංකාවේ අය. නමුත් තව එකක් තියෙනවා. ඔතන අනුවර්තනය වීමකුත් අපි දුටුවා. අපි හිටිය නිසා ප්‍රධානම පන්සල් දෙක අපි සෙනසුරාදා දවස් දින දෙක ගත කළේ ඔස්ට්‍රේලියානුවන් විශාල ප්‍රමාණයක්
2: ඇවිල්ලා හිටිය ඒගොල්ලන්ගේ. විශේෂයෙන්ම මේ කටයුතු වල සහභාගී වුණා, ක්‍රියාකාරීව සහභාගී
3: වුණා,
2: සමාජ වලට ගිහිල්ලා උදව් කරනවා අපි දැක්කා. අපි අපි භක්ති ගීත ගායනා කරන වෙලාවල් වල ඉස්සරහින් ඉඳගෙන ඒගොල්ලන්ගේ ඒ වගේ හොඳට සවන් දුන්නා. ඉතින් ඒ දේවල් තිබ්බා. විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියානුවන් එක්ක ශ්‍රී ලාංකිකයන්ට බොහොම හොඳ පිළිගැනීමකුත් තියෙනනේ. ඒ අපි පිළිගන්නවනේ ශ්‍රී ලාංකිකයෙක් කිව්වම, අපි ලංකාවෙන් ආපු ආව කිව්වම ඒගොල්ලන්ගේ තියෙනවා පොඩි විශේෂ සැලකීමක් වගේ දෙයක් නේ. විශේෂ විශේෂයක් කියන්නේ කැමති බව.
3: අපිට හැමදෙස්සම කියනවානේ අපි hina වෙලා
2: ඉන්නවා. අපි නිතරම hina වෙලා ඉන්නවා. මොන ප්‍රශ්න තිබ්බත් මොන කඩිද මොන ස්ට්‍රෙස් ලෙවල් එකේ හිටියත් වර්ක් ලෝඩ් එක වැඩි වුණත් අඩු වුණත්
3: ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් අපි
2: hina වෙනවා. ඉතින් ඒකත් විශේෂ කාරණාවක්. මම හිතන්නේ මේක අපි හැමෝගෙම පොදු අත්දැකීමක්. මම හිතන්නේ අපිත් එක්ක ඉන්න ශ්‍රී ලාංකිකයෝ වුණත් මේක පිළිගනීවි. ඉතින් ඒ තත්ත්වයන් එක්ක කොහොම වුණත් සන්තෝසයි ඒ தත්ත්වය දැක්කම. ඉතා හොඳ වර්ධනය. ඒ වගේම ඒ එන පිරිසත් ඒ බැතිමත් බොහොම විනීතව, බොහොම සංවරව, බොහොම ආගමික අර හැඟීම් අපිට එක්ක ඒ ඒ ඒ ඒ වයිතිනේ වටිනාකම් එක්ක ඒ දේවල් එකට එකතු වුණායි කියන හැඟීමක් අපිට
3: ආවා. ඒ වගේම මම අපි තව දෙයක් කියන්න ඕන. දැන් මෙහෙ තිලක් තමන් කිසියම් දෙයකට කැප කරන කාලේ ඒක ටිකක් ලොකු ඩිස්කෂන් එකක් නේ. ඒක ටිකක් ලොකු කැපකිරීමක්.
2: ඔව්.
3: දැන් බලන්න අපේ මේ පන්සල් ආශ්‍රිතව වැඩ කරන අය අති විශාල කාලයක් කැප කරනවා මේ කටයුතු සංවිධානය
2: කරලා. මම හිතම යන්න දේවා. ඇත්තට මේ කැපකිරීම සහ ඒ ස්වාමින් වහන්සේලාට තියෙන ගෞරවය සහ උන් බොහොම විනීතව සංවරව ඒ කටයුතු කරන තත්ත්වයන් මම ලංකාවේවත් දැකලා
3: නැහැ. ඔව්. ඒක එහෙම එහෙම ඒ කියන්නේ ඒක ඇත්තම ලොකු කැපකිරීමක්. මොකද අපි දන්නවා මොකක් හරි දෙයක් සංවිධානය කරන්න ගත්තම අපේ අවසාන කියන්නේ මුලේ ඉඳන්ම නැති වුණත් අර අවසාන මොහොතේ අර කූඹි නෑන වගේ ඔක්කොම එකතු වෙලා පොඩි පොඩි පොඩි පොඩි පොඩි පොඩි දේවල් අරගෙන හැම දෙනෙක්ම තමන්ගේ අනුග්‍රහකත්වය දායකත්වය ලබලා දෙනවා. ඒකට සත්ත පහක්වත් සත කියන්න
2: බෑනේ.
3: ඩොලර් සත පහක්වත් කාටවත් ලැබෙන්නේ නෑ. ඒක තනිකරම පින්තකා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම්
2: හොඳ හිතින්
3: අපි හැම කෙනෙකු හොඳ හිතින් කරන වැඩක්. ඉතින් ඒක විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානුවන්ගේ පැත්තෙන් ගත්තොත් අපි ගොඩක් දුරට ආගමික සංස්ථාවට අදාළව දකින්නේ නැහැ. නමුත් ඒ කැපකිරීම මං හිතන්නේ විශේෂයෙන්ම පිටරටකින් ඇවිල්ලා මේ රටට ඇවිල්ලා තමන්ගෙම දෙයක් කරගන්න, තමන්ගෙම සංස්කෘතිය පෝෂණය කරන්නට ලංකාවේ ඉන්න මිනිස්සු කරන ඒ කැපකිරීමට ඇත්තටම සතුටක් ගහන්න
2: ඕනේ.
3: මොකද මේ ඒක හරි ලොකු දෙයක්.
2: හරිම ලොකු දෙයක්. විශේෂයෙන්ම අපිට අපි ආශ්‍රය කරන බොහෝ ඔස්ට්‍රේලියානුවන් පව ඔබ
3: කිව්වා
2: ආපු අය බොහොම ඉහලින් ඒක නම වර්ණනා
3: කරා. ඔබ අපේ වෙලාවකට අහනවා මේ කොහෙන්ද ඔයාලට ඔච්චර වෙලාව තියෙන්නේ මේ දේවල් කරන්න? මේ ඔක්කොම සෝෂල් සර්විස්. මේ හැම දෙයක්ම සෝෂල් සර්විස්. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඇත්තටම දිලා ඒක ලොකු දෙයක්. සෝෂල් සර්විස් එකක් කරනවා කියන්නේ ඒක ලොකු දෙයක්. ඒක ඒගොල්ලෝ හරීම වැඩි වටිනාකමක් දීලා සලකන දෙයක්. ඉතින්
2: අනිත් දේ තමයි දේවා අමතක කරන්න හොඳ නැහැ. දැන් ඔබ මම දන්නවා ඔබත් මේ ලේ දන් දෙන්න බොහොම කැමති කෙනෙක් නේ. ඔය ලේ දන් දෙන්න තැන්වල මම අහලා තිනවා ගොඩක් කලාවට අපි වගේ කෙනෙක් ගියාම ඔයා ලංකාවෙන්ද කියලා අහනවා. මොකද එයාලා දන්නවා ලංකාවේ අය තමයි ගොඩක් කලාවට ඒගොල්ලන්ගේ ගොඩක් කලාවට ඒ කියන්නේ බොහෝ මේ ලංකාවේ අයත් එතෙන්ට යනවා. ඉතින් එතකොට ඒගොල්ලන් දන්නේ ඒ කියන්නේ ලංකාවගේ විශේෂ කැමැත්තක් තියෙන ඉතින් බලන්න ඒ වගේ දේවල් වලදී අර දාණයට සම්බන්ධයෙන් ඒ ලංකාවේ අයගේ තියෙන කැමැත්ත දන්සල් වලින් පවා ඒක වගේ තැන්වලදී පවා නිරූපණය වෙන්නේ ඒක. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. අපි ඉතින් ඒක මේ රටටත් හොඳයි.
3: මේ රටට හොඳයි, අපේ රටට හොඳයි,
2: විශේෂයෙන්ම
3: නමට හොඳයි.
2: ඔව් අනිවාර්යයෙන්ම තැන්වල මානසික රෝහල් ඇති කරනවට වඩා පන්සලක් කෝවිලක් පල්ලියක් ඇති කරාම ඒ අරහා මිනිස්සුන්ගේ ඒ ඇතිවන මානසික තත්ත්වය සමනය වීම, මහා මානසික තත්ත්වය නැත්නම් උසස් කිරීම, ඔව් වට්ටේව අපි කියන අර මානසික මොනවාද සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යන්න ඒ කරන උදව්ව මානසික රෝහලක් ඇති කරනවට වඩා සෑහෙන දෙයක් කියලා
3: මට හිතෙන්නේ. මෙහෙම කොච්චර වුණත් අපේ අවුරුදු 2500ක මේ ඉතිහාසයේ ඇදිලා තියෙන්නේ, අපේ සංවර්ය, අපේ සભ્યත්වය ඇදිලා තියෙන්නේ ඔය පන්සලත් එක්කනේ, ඒ වගේම පල්ලියත් එක්කනේ. ඒ කියන්නේ ඇත්තටම පල්ලිය ලංකාවට වදාහත් පල්ලියත් පන්සලක් වගේ වුණා. අපි අපි අපි මේ මේ ස්වාමිට කිව්වේ, අපේ මේ මේ ෆාදර්ට කිව්වෙත් මේ මේ පන්සලේ ස්වාමි කියලා කිව්වනේ. අපි සමහර කතෝලික
2: පන්සලේ පන්සලේ පියතුමා
3: කියලා පන්සලේ පියතුමා කියලා ඔබ හරියට හරි මම අර ගීත ලියපු
2: මාතලින්
3: ජයකොඩි පියතුමාට ඇත්තටම අපේ මේ ආගමික පැත්තෙන් අපේ මේ තියෙන සම්බන්ධ නිසා තමයි සભ્યත්වය හැදෙන්නේ. ඉතින් මේක මම හිතන්නේ ඉතාම නිවැරදිව අපේ අයත් කරනවා හැමතිස්සම දහම් පාසලකට ළමයෙක් යවන්න හදන එක, ඒ වගේම පන්සලේ වැඩ කටයුතු සම්බන්ධ කරන එක, හැම උපන්දිනයටම දානයක් දෙන එක, ස්වාමින් වහන්සේලාට මේ දේවල් කරනවා.
4: සභාගාරයේ මෙම වැඩසටහන සම්පූර්ණ ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම සභාගාරයේ YouTube නාලිකාව subscribe කිරීමෙන්, like කිරීමෙන් සහ සභාගාරයේ වෙනුවෙන් නිමවී ඇති Facebook පිටුවට පිවිස පිටුව like කිරීමෙන් අපට සහයෝගය දක්වන මෙන් අප ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේනම් ලබන සතියේ සභාගාරයේ වැඩසටහනකින් හමු වන බලාපොරොත්තුවෙන් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
1: FM 98.5 www.radio2000.com.au
0: ඔබ මේ සවන් දෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තීය පුරා රේඩියෝ 2000 98.5 තරංගමාලාව ඔස්සේ විසිරුවා හරින සිංහල වැඩසටහනටයි.
5: සිරස්තල් යුද්ධය අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුමකට ඇමරිකාව සහ ඉරානය එකඟ වූ බව පාකිස්තාන අගමැති කියයි. කරුණු 14ක ගිවිසුමක් ගැන ඇමරිකාව සහ ඉරානයත් තහවුරු කරයි. අත්සන් තැබීම නුදුරේදීම සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්. ඉන්ධන සඳහා රජය ලබා දෙන සහනාධාර ජුනි මාසයෙන් අවසන්. රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව හමුවේ ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ගෙන් අනාවරණයක්.
6: ජුනි මාසයෙන් පස්සේ සම්පූර්ණයි.
5: වැසි හමුවේ ඩෙංගු රෝගයේ සීඝ්‍ර වර්ධනයක්. මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට. දරුවන් 10 දෙනෙකුත් ඒ අතර.
7: 19ට 15 දරුවන් 4 දෙනෙක් ඉන්නවා.
5: කොළඹ ජාතික රෝහලේදීත් සුරේෂ් සලේ තවදුරටත් ආහාර වර්ජනයක. නීතියේ සමානාත්මතාව සලේට ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසකගෙන් ජනපතිට ලිපියක්. ෂානිට සහ රවීට අදත් පාර්ශව රැසකින් විරෝධය.
8: අද ඔය සලේලා ඉන්න තැන්වල ඉන්න ඕනේ ෂානිලා කියන්නේ.
9: දැන් රවි සෙනවිරත්නයි ඔය ෂානි අපේසේකර යන තැන ඉවරයි.
10: මෙවැනි ක්‍රියාවන් වලින් අනාගතයේදී රාජ්‍ය සේවයට කවුරුත් නැවිත් ඉන්න පුළුවන් තමයි.
5: ජනතාව බලය දුන්නොත් රට ගොඩනගන්න සූදානම්. හිටපු ජනපති මහින්ද කළුතර දී කියයි.
11: ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි බල පෙන්නන්න.
5: උත්සවයට මන්ත්‍රි අර්චුනාත් එක් වෙයි.
12: කතාවත් බය වෙලා නැහැ. හැබැයි ඔබගේ ඉස්සරහා කතා කරනකොට ඇත්තරම මේ ඒකේ වෙනම ෆීලිම් එකක්.
5: පාපන්දු ලොක් කුසලානේ ඇමරිකාවේ සහ කැනඩාවේ තරග උත්සවශ්‍රීයෙන් ඇරඹෙයි. බොස්නියා තරගයේ ගෝල සමවෙයි. මේ මැද පෙරදිග යුද්ධය ජීවිත හා දේපල හානි විශාල ප්‍රමාණයක් සිදු කරමින් සමස්ත ලෝකයේම යුද ගිනිදැල් නිර්මාණය කළා. යුද්ධයේ ප්‍රධාන පාර්ශවකරුවන් වූ ඇමරිකාව හා ඉරානය අතර සාම සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුනත් විවිධ හේතුන් මත ඒවා අසාර්ථක වූයේ මැද පෙරදිගට සාමයේ බලාපොරොත්තු තවත් දුරස් කරමින්. කෙසේ වෙතත් දැනටේ සාමය වෙනුවෙන් මැදිහත්කාර පාර්ශවය ලෙසින් එක් වූ පාකිස්තානය දිගින් දිගටම සාම සාකච්ඡා සිදු කළේ කිසියම් මොහොතක හෝ දෙපාර්ශවයම එකගතාව හිමි වෙතැයි අපේක්ෂාවෙන්. මෙවන් පසුබිමක දින සියයක් ඉක්මවා පවතින මැද පෙරදිග යුද ගැටුම්වල නිමාව පිළිබඳ ලෝකයට සුබවාදී බලාපොරොත්තුවක් ජනිත කරන පණිවුඩයක් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් ඊයේ රාත්‍රියේ එක්ස් අවකාශයට එක් කර තිබුණා. ඒ ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධයේ නිමාවක් වෙනුවෙන් වන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බවටයි. සාම ගිවිසුම කඩාකප්පල් කිරීමට උත්සාහ කරන පාර්ශ්වයන් විසින් වැරදි තොරතුරු ප්‍රචාරණය කරමින් සිටින නමුත් එවැනි ප්‍රචාර නොසලකා හරිමින් ඇමරිකාව හා ඉරාන පාර්ශ්වය අතර අවසන් එකගතා ගිවිසුම මේ වන විට සකස් කර අවසන් බවයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් පවසන්නේ. එවෙන්ම සාකච්ඡාවල අවසන් පියවර සඳහා අවැසි මැදිහත්වීම් අඛණ්ඩව සිදු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා. ඉරාන විදෙස් කටයුතු නැතුතු අමාත්‍යවරයාද පවසන්නේ ඇමරිකාව සහ ඉරානය අතර සිදු වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස කරුණු 14කින් සමන්විත අවබෝධතා ගිවිසුමක් සකස් කිරීමේ කටයුතු අවසන් අදියරෙහි පවතින බවයි. ඉරාන රාජ්‍ය මාධ්‍යයට සංවාදයක් ලබා දෙමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම අවබෝධතා ගිවිසුම සකස් කර අවසන් වූ පසු දෙරටේ රාජ්‍ය නායකින් ඩිජිටල් තාක්ෂණයේ ඔස්සේ මෙම ගිවිසුමට අත්සන් තබා එය ප්‍රසිද්ධ කිරීමට නියමිත බවයි. අනතුරුව දෙරට අතර දෙවැනි වටයේ සාම සාකච්ඡා ආරම්භ වන අතර එහි කොටසක් වශයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ ඉරානයට එරෙහි ඇමරිකානු නාවික අවහිරය ඉවත් කිරීමද ඇතුළත් බව ඔහු පවසනවා. එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡාද එම සාකච්ඡා වටේදී සිදුවනු ඇති බවයි. මේ අතර ඇමරිකානු පාර්ශ්වයේද මෙම ගිවිසුමේ ඇතැම් කරුණු තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද පසුගියදා සඳහන් කර තිබුණේ ඉරාන ඇමරිකානු සාම ගිවිසුම නුදුරේදීම යුරෝප රටකදී අත්සන් තැබෙනු ඇති බවටයි. මෙවන් පසුබිමක ඇමරිකා ඉරාන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා පහසුකම් සැලසීමට ස්විට්සර්ලන්තයේ කැමැත්ත පළ කර ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම සාම ගිවිසුම සඳහා ඊශ්‍රායලයේ සහයද තමාට ලැබෙනු ඇතැයි ඇමරිකාව විශ්වාසය පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු එක්ස් සටහනක් තබමින් පවසන්නේ තමන් අගමැතිවරයා ලෙස දුරේ සිටින තාක්කල් ඉරානයට න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමට ඉඩ නොදෙන බවයි. එමෙන්ම මෙම කරුණ සම්බන්ධයෙන් තමා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් පූර්ණ එකඟතාවක සිටින බවද ඔහු සඳහන් කර තිබෙනවා. මැද පෙර දිග සාමය පිළිබඳ බලාපොරොත්තු මෙලෙස යළි ඉහළ යාමත් සමග ලෝක වෙළඳපළේ බොරතෙල් මිල තවදුරටත් පහළ අගයක පවතිනවා. ඒ අනුව බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 87.33ක් ලෙස අද පස්වරුවේ සටහන් වුණා. එසේම ඇමරිකානු WTI තෙල් බැරලයක මිල සටහන්ව තිබුණේ ඩොලර් 84.88ක් ලෙසයි.
13: ඉන්ධන සඳහා රජය ලබා දෙන සහනාධාර ජුනි මාසයෙන් අවසන් වන බව තෙල් සංස්ථාව නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ප්‍රකාශ කළා.
14: එහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඔවුන් සඳහන් කළේ ඉන්ධන මිල ගණන් වැඩිවීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
15: Are you buying directly in the market as CPC or are you buying from banks market? Because there have been such volatility in the forex market in the last few days. And people have been saying you are the culprit.
16: අපි ගන්නේ මේ බැංක්ස් වලින් මාකට් එකේ නැති වෙච්ච දවස්වල 46ක බිල් එකක් ගෙවන්න තිබුණා. ඒ වෙලාවේ මාකට් එකේ නැති හින්දා සෙන්ට්‍රල් බැංකුවත් එක්ක
15: මාකට් එකේ නැති හින්දා සෙන්ට්‍රල් බැංකෙන් අත කෙනෙක්
16: අර 350 ගන්නට ගිහිප වෙලාවේ ඒ වෙලාවේ ගන්න තිබුණේ නැහැ. ඒ බිල් එකක් දෙවන්න තිබුණා. ඒකට අපි BOC එකත් එක්ක කතා කරලා සෙන්ට්‍රල් බැංක හරහා BOC එකෙන් ගත්තා.
15: දවස් කීයක් ඔයගොල්ලෝ මාකට් එකේ නැහැ කියලා සෙන්ට්‍රල් බැංක එකට ගිහිල්ලා ගත්තාද?
16: එකපාරයි ගත්තේ.
15: එකපාරයි.
16: ඔව් එකපාරයි ගත්තා.
15: අනිත් කෙනා මතක නැහැ.
16: 328.
15: කවදාද? 328ට ගත්තේ. මට දිනේ කියන්න 29 මැයි. ඒකම ඊයේ පෙරලා ගත්තේ නැහැ.
16: සබත්තුමා උනේ අපිට 29 වෙනිදා තිබුණා 79 පේමන්ට් එකක්. ඒකට තමයි මදි උනේ. අරේන්ජ්මන්ට් එක කරලා දැන් ඒක ඉවරයි. දැන් අපේ ප්ලෑන් එක තියෙන්නේ අපිට දවසකට ඩොලර් මිලියන 11 ගන්න එක තමයි ඇති.
15: ඒක තමයි මම කියන්නේ සභාපතිතුමා ඕක ප්ලෑන් එකක් ගහගෙන කරන්න. එක පාට් ඇවිල්ලා ඔයගොල්ලෝ ඩොලර් මිලියන 50 මාකට් එකෙන් ගන්නකොට මාකට් එක මූව් වෙනවා.
16: අපි කරන්නේ සාමාන්‍ය අපි ඔක්ෂන් එකක් දානවා බැංක්ස් 9ක් තියෙනවා. අපි ඒකේ දාලා ඒකේ අර
15: එහෙම දැම්මම ඔයගේ ස්පයික්ස් එන්නේ නැහැ. ඔයගොල්ලෝ හරියට කරා නම් ස්පයික් එකක් එන්න විදියක් නැහැ. මුළු රටටම බලපෑවයි. මම කියන්නේ ඔහොම ඔයගොල්ලෝ ඕක හරියට මැනේජ් කරගත්තේ නැත්නම් රේට් එක ස්පයික් වෙනවා. රේට් එක ස්පයික් වුණාම බඩු මිලේල යනවා. ඊට පස්සේ ඒක පල්ලෙහාට එන්නේ නැහැ. හැමෝම ඩොලර එක වැටෙනයි කියලා කියනවා. ඊට පස්සේ ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරනවා. දැන් ඊට පස්සේ ඔන්න ආයෙ ඩොලර එක 330 ගානකට ගිහිල්ලා.
17: ඒක
15: ප්ලෑන් කරගන්න කියලා. ඒක තමයි ට්‍රෙෂරි මැනේජ්මන්ට් කරනවා කියලා කියනවා. ඔය දැන් අපිට කියන්නේ මේ සබ්සිඩි එක දෙන්න කොහොමද කියලා? බිලියන් 57ක් තියෙනවානේ.
16: ඒක ඩීසල් ලීටරයකට රුපියල් 100යි, පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ගානේ දෙනවා.
15: ඒක කවදා ඉඳන්ද සබ්සිඩි එක පටන් ගත්තේ? අප්‍රේල් 1.
16: අප්‍රේල් වලට බිලියන 15.31ක් ගිහින් තියෙනවා අපිට.
15: CPCද?
16: CPC.
15: එතකොට අනිත් දේවට සයින් අප් එකේට කොච්චර දුන්නාද?
17: ඒ ටික දෙන්න තමයි සෑ දැන් මේ සප්ලිමෙන්ටින් අපි අනිත් එක සම්මත වුණාම තමයි ඒක දෙන්නේ.
15: ඇයි ඒගොල්ලෝ දුන්නේ නැත්තේ? මාකට් එකේ දෙනවනම් හැමෝටම දෙන්න එපා. ඒකනේ ඔයගොල්ලෝ මේ IMF එකට කිව්වේ.
17: අපිට data දැනට ආපු ගමන් අපි දුන්නා CPC එක දුන්නා දැන් මේකත් දෙන්න පුළුවන්.
15: ඒක දෙන්නේ මේක පාස් වුණාම.
16: ඔව්. අප්‍රේල් මාසෙට අපිට ඩීසල් ලීටරයකට තියෙනවා 129 අලාභයක්.
15: ඒකට 100ක් දෙනවනේ.
16: 100ක් දෙන එතකොට 29ක් අලාභයි.
15: ඒක ඒක කවුද පියවන්නේ?
16: දැනට අපිට ඒක අලාභයක් හැටියට තියෙනවා. මේ වෙනකන් අපිට ලොස් එකක් නැතුව යන්න පුළුවන්. මොකද රිෆයින්ඩ් රියල් ලාභෙත් එක්ක. ඒකට මෙතනින් එහාට තමයි අපි බලන්නේ.
15: ඒ කියන්නේ ජූනි මාසෙ ඉවරනකම් සබ්සිඩි එක නැහැනේ.
16: ජූනි මාසෙන් පස්සේ සබ්සිඩි නැහැ.
15: ඇයි? මේ මේකේ තියෙන සැප්තැම්බර් වෙනකන් ඔයගොල්ලෝ සබ්සිඩි එක දෙනවා කියලානේ. සැප්තැම්බර් වෙනකන් දෙනවට කලින් ඉවරනොත් ඉවරයි.
16: දැන් මේ ට්‍රෙන්ඩ් එක ගියොත් ජූනි මාසෙ අන්තිමට ඉවරයි.
15: හරි. එතකොට මොකද වෙන්නේ පෙට්‍රෝ බිලට?
16: ඒක ඉතින් දැනට මේ වෙලාවේ ගවර්න්මන්ට් එක තීරණයක් අරගෙන නැහැ. තාම මේ මාසේ අන්තිමට තමයි ගැන තීරණය.
15: ඔබතුමා මට කියන්න ගවර්න්මන්ට් එකට තීරණයක් ගන්න පුළුවන් ද ආයෙත් සබ්සිඩයිස් කරන්න?
16: ඒක සමාවෙත්තමා දැනට තියෙන්නේ 100 අතර විතරයි. 100 අතරේ 60ක් තියෙනවා.
15: ඔබතුමා ආන්දවාගේ ලිස්සල යනවා. ආන්දවාගේ. CBA එකේ ප්‍රොඩක්ෂන් කෝස්ට් එක වැඩි වෙනවා ජූනි වලින් පස්සේ. ඩීසල් පාවිච්චි කරොත්.
18: මේ කැල්කියුලේෂන් එක කළේ දැනට තියෙන ඩීසල් ප්‍රයිසස් දිගටම සැප්තැම්බර් නැකන් තියයි කියන.
15: එහෙම වෙන්න බෑනේ. කවුද ඔබතුමාට එහෙම කතාවක් කිව්වේ?
18: අපිට ඊට වඩා වෙනස් දෙයක් කියලා නෑ මේ වෙනකොට.
15: මොනවා?
16: ඩීසල් කන්සම්ප්ෂන් එක නම් මං කියන්නම් අඩු වෙච්ච විදිය. ඕක පටන් ගන්නකොට දවසක ඇවරේජ් එක ඩීසල් තිබුණා 6000ක් විතර. ඒ කියන්නේ 5998. මේ ටිකේ ඇවරේජ් එක 3488 අඩු වෙලා
19: තියෙනවා. ඔය නැෂනල් කන්සම්ප්ෂන්.
16: නැෂනල් කන්සම්ප්ෂන් per day metric ton. දැන් අපි ඉලෙක්ට්‍රිසිටි වලට ගත්තොතින් කන්සම්ප්ෂන් එක ඒප්‍රිල් වල තමයි වැඩිම තියෙන්නේ. per day average එක තියෙනවා 977ක්. ඒක දැන් වෙනකොට 332කට බහලා තියෙනවා.
15: ඒ කියන්නේ මේ සබ්සිඩි ඉවරුනොත් එහෙම ජූනි මාසෙ ඉවරනකොට ආයෙ සබ්සිඩි දෙන්න සල්ලි නැහැ. දෙනවා නම් දෙන්න වෙන්නේ අස්වැසු මහරහා. එතකොට cost of production පිළිබඳව සෑහෙන ගැටලුවක් එන්නත් ඉඩ තියෙනවා. අස්වැසුම වැඩි කරගන්න හැකියාවක් තියෙනවද ලේකම්තුමා? ඔබතුමාලට අවශ්‍ය වුණොත් budgetary allocation එකක් දාලා කරන්න පුළුවන්. අපි විරුද්ධ වෙන්නේ නැහැ ඒකට.
19: 100 බිලියන් දක්වා කිව්වම අපි මේ පැකේජ් එක estimate කරලා තියෙන්නේ බිලියන් 92ක් විතරයි කියලා.
15: ඔව් තව 8ක් තියෙනවා
19: ඉතින් ඒක આવොත් ඒක සලකා බලන්න.
14: එල් නීනෝ සංසිද්ධිය හේතුවෙන් මේ වන විටත් ලොව පුරා රටවල් රැසකට බලපෑම් එල්ල වෙමින් පවතිනවා. කෙසේ වෙතත් මේ දක්වා ශ්‍රී ලංකාවට එහි බලපෑම් එල්ලවී නොමැති පසුබිමක තවදුරටත් නිරිත දිග මෝසම සක්‍රියව පැවතීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකින් තද වැසි සහ සුළං තත්ත්වයන් වාර්තා වනවා.
13: මේ අතර නිරිත දිග මෝසම් වැසි හමුවේ මෙරට ඩෙංගු ව්‍යාප්තියේ ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙන අතර දරුවන් සිව් දෙනෙක් ද ඇතුළුව වසරේ මේ දක්වා මෙරට ඩෙංගු මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
20: මේ වන විට මතුව ඇති එල් නිනෝ තත්ත්වයත් සමග ලොව පුරා රටවල් රැසකට එහි බලපෑම එල්ල වී තිබෙනවා. ඉන්දුනීසියාව, ඉන්දියාව, චිලි, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක් මේ වන විටත් ඊට මුහුණ දෙමින් සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ. එම පසුබිම හමුවේ වගාවන්ට හානි සිදුවීම්, ලැබුගිනි ඇතිවීම්, නියගය, ගං අතුර, නායම් ඇතුළු හානිද සිදුවිය හැකි බව එම වාර්තාවල දැක්වෙනවා. කෙසේ වෙතත් මේ දක්වා ශ්‍රී ලංකාවට එල් නිනෝ බලපෑම් එල්ල වී නොමැති අතර දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක් වාර්තා වන්නේ නිරිත දිග මෝසම තවදුරටත් සක්‍රිය වී තිබීම හේතුවෙන්.
21: ඉදිරි දවස්වලදීත් මෞසම තීව්‍ර වීමේ හැකියාව පවතිනවා තවදුරට. නමුත් එල් නීනියෝ බලපෑම ක්‍රමක්‍රමයෙන් අපිට දැනේවි. ජූලි අගෝස්තු වර්ෂාපතනයේ යම්කිසි අඩුවක් එවි කියන එක තමයි බලාපොරොත්තු තියෙන්නේ. දැනට නිකුත් වෙලා තියෙන අනාවැකි අනුව මෙම එල් නීනියෝ ප්‍රබල එල් නීනියෝක් දක්වා වර්ධනය වීමේ 63%ක සම්භාවිතාවක් තියෙනවා පෙරේදා නිකුත් වෙච්ච වාර්තාව අනුව. ඉතින් එසේ වුණොත් ඊළඟ අවුරුද්දේ ජනවාරි ඉඳන් අප්‍රේල් වගේ එනකම් මාසවල වර්ෂාපතනයේ අඩුවක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ.
20: මේ අතර හෝමාගම පිටිපන කිරිබේරිය කැලේ ප්‍රදේශයේ හරහා ඊයේ හමාගේ තද සුළඟකින් නිවාස 52කට හානි සිදුව ඇතැයි හෝමාගම ප්‍රාදේශීය ලේකම් BAD චින්තක මහතා තහවුරු කරනවා. යටියන්තොට ගරාගොඩ මාගම්මන ප්‍රදේශයෙන්ද ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදු වුණා. මේ දිනවල ඇද හැලෙන වැසි හමුවේ නැවතත් දිවයිනේ ඩෙංගු ව්‍යාප්තිය ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරමින් පවතිනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ දත්ත අනුව වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,000කට අධිකයි. ඒ අතරින් පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් ඇති අතර කුඩා දරුවන් 10 දෙනෙකුද ඒ අතරට අයත්.
7: දෙදස් විසිපහේ මේ කාලය ගත්තොත් රෝගීන් 25,000ක වගේ ප්‍රමාණයක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. 2025 වර්ෂයට සම්පූර්ණයෙන්ම මිය ගිහිල්ලා තියෙන්නේ 29යි. මේ වන විට දැන්ට රෝගීන් 23ක් මිය ගිහිල්ලා කියලා වාර්තා වෙනවා.
2: මේ මියගිය රෝගීන් අතර කුඩා දරුවන් ඉන්නවද?
7: අවුරුදු 19ට 15 දරුවන් 4 දෙනෙක් ඉන්නවා. රෝගීන්ගේ පැමිණීමේ ප්‍රමාදයක් නිතරම මේ මරණ නිරීක්ෂණය කිරීමේදී අපිට හඳුනා ගන්න ලැබෙනවා. සහ තම තමන් හිතුමතයට බෙහෙත් පාවිච්චි කරන එකත් තවමත් අපිට දක්නට ලැබෙනවා. නිරෝගී පුද්ගලයෙක් නම් පැය 48ක් නිවසේ ඉන්න පුළුවන් උණ වැළඳිලා. හැබැයි ගර්භණී මාතාවන්, ඉතා කුඩා දරුවන්, ඉතා වයසක අය සහ වෙනත් නිදන්ගත රෝග තියෙන අය ඒ කාණ්ඩ නම් පළවෙන පැය 24ේම වෛද්‍යවරයෙක් හමු වීම සුදුසුයි.
3: මෙම තත්ත්වයේ යටතේ කොළඹ 7 ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරුණේ පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කොළඹ මහනගර සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකාබද්ධවයි. මෙහිදී සිදු කළ නිවාස පරිසර පරීක්ෂා කිරීම්වලදී ඇතැම් ස්ථානවල වඳුරු කීටයින් බෝවන ස්ථාන හඳුනා ගැනුණා.
22: ලොකු ප්‍රශ්නයක්
3: මේ අතර බියගම හෙයන්තුඩුව ප්‍රදේශයේ ගැමිණි මව්වරුන් ඩෙංගු රෝගෙන් ආරක්ෂා වීම සඳහා දැනුම්වත් කිරීම අද සිදු කෙරුණා.
23: කිසිම හේතුවක් නැතුවම ගනව පැය 24ක් ගියාන් පස්සේ අනිවාර්යයෙන්ම ඩෙංගු ඇන්ටිජන් එකක් චෙක් කරගන්න. මේ ප්‍රදේශයේ හේතුවක් නැතුවම ගනව ඩෙංගු තමයි. මොකද ඇන්ටිජන් එක පොසිටිව් වුණාම අනිවාර්යයෙන්ම අම්මලා ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕන.
3: පවතින ඩෙංගු අවදානම හමුවේ ජුනි 15 වෙනිදා සිට 20 වෙනිදා දක්වා රට පුරා ඩෙංගු මර්ධන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
24: ඩෙංගු තියෙන තැන් හඳුනා ගන්නට, පිරිසිදු කරන්නට පමණක් නොවේ, සමහර ඩෙංගු බෝවන ස්ථාන පවත්වාගෙන යන අයට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්නත් කටයුතු කරනවා.
13: එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට හොඳ පෙර සූදානමක් තිබීම පසුව ප්‍රතිකර්ම සෙවීමට වඩා වැදගත් බව විපක්ෂ නායක සචිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහන් එක්වමින් ඔහු මේ අදහස් පළ කළා.
3: වෘක්ෂණ කලාප නිර්මාණය කිරීමේ අරමුණින් රේන් ෆොරස්ට් ට්‍රස්ට් ආයතනය සංධාන කළ වෘක්ෂලතාවල නාමපුවරු සවිකර ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී. එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා.
25: අපේ රටට ජාතික වන ජීවි සංරක්ෂණ ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවය තිබෙනවා. අද අපේ රටේ තිබෙන්නේ ඒ වෙලාවන් වලට නිර්මාණය වෙන ඛේදවාචකයන් හමුවේ తాවකාලික පැලැස්සර හැටියට නිර්මාණය වෙන පාරිසරික වන ජීවි සංරක්ෂණ ප්‍රතිපත්තිය. අද බොහෝ දෙනා කතා කරනවා එල් නීනෝ ලා නීනා කියන දේශගුණික කාලගුණික විපර්යාසයන් තුළ රටට මුහුණ දෙන්න තිබෙන මේ මහා භයංකාර අභියෝග. එක පැත්තකින් කෘෂිකර්මාන්තය කඩා වැටිලා, ජීවනෝපායන් කඩා වැටිලා, ජල හිඟතාවය තුළ පුනර්ජනනීය විදුලි බලශක්තිය අවම වෙලා, ඛේදවාචකෙන් රසක් නිර්මාණය වීමේ ඉඩකඩ බොහෝසේ තිබේ. ඒ පිළිබඳව අපේ දැනුවත් භාවයක් සූදානමක් තිබෙන්නට ඕන. අසුව ඒවට ප්‍රතිකර්ම සොයනාට වැඩිය.
14: සුරේෂ් සලේ මහතා සාමාන්‍ය සැකකරුවෙකු ලෙස සලකා නීතියේ සමානාත්මතාව ඔහු වෙත ලබා දීමට අවධානය යොමු කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.
13: ඒ ඩලස් අලහප්පෙරුම ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගේ අත්සනින් යුතුවයි.
3: පස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් සලහප්පෙරුම මහතා ඇතුළු 9 දෙනෙකුගේ අත්සනින් යුක්තව යොමු කර ඇති ලිපිය මගින් දක්වා තිබෙන්නේ සුරේෂ් සලේ මහතා මාස 3කට අධික කාලයක් අත්අඩංගුවේ පසුවන්නේ අධිකරණ නියෝගයකින් නොව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ සිදු කළ නියෝගයකට අනුව බවයි. එමෙන්ම සලේ හමුවේ සිදු කරන බව පැවසෙන ක්‍රූර සැලකීම් පිළිබඳ අනාවරණ කළේ දේශපාලනඥයින් නොවන කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු විසින් අධිකරණයේ විනිසුරුවන් හමුවේදී බවද ලිපියේ සඳහන්. ඊට නෛතික හා විද්‍යාත්මක පදනම සැපයුවේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් මගින්ම බවද එම ලිපියෙන් වැඩිදුරටත් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙනවා. අවම වශයෙන් සාමාන්‍ය සිරකරුවෙකු ලෙස නීතිය ඉදිරියේ ඔහුට ලබා දිය යුතු රැකවරණය, විශ්වාසය සහ නිර්දෝෂීභාවයේ පූර්ණ නිගමනය සලේ මහතාට අහිමි වී ඇති බව නිර්දේශපාලනික සමාජය විසින් රජයට එල්ල කරන චෝදනාව සහ අභියෝගයේ බවද එහි සඳහන්. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර වර්ජනය කිරීම හේතුවෙන් අවශ්‍ය පෝෂණ නලයක් මාර්ගයෙන් ලබා දීමට වෛද්‍යවරුන් පියවරගෙන ඇතැයි වාර්තා වනවා. පවුලේ සමාජිකයින් අද දහවල් ඔහුගේ සුවදුක් බැලීමට රෝහලට පැමිණ ඇති අතර වැඩිදුරටත් වාර්තා වන්නේ මේ වන විට ඔහුට උණ වැළඳී ඇති බවයි. එමෙන්ම සලේ මහතා ඉතා වෙහෙසට පත්ව එක දිගට කතා කිරීමට අපහසුතාවයකින් පෙළෙන බවද පවුලේ සමාජිකයින් සඳහන් කළා. මේ අතර සුරේෂ් සලේ මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් පවුලේ සමාජිකයින්ට දවසට තුන්වරක් ඔහුගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණීමට අවසර දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වූයේයි වෛද්‍යවරුන් පැවසූ බව සලේ මහතාගේ පවුලේ ආරච්චි මාර්ග සඳහන් කරනවා. කෙසේ වෙතත් ඔහුව හමුවීම සඳහා රෝහලට යාමට ඔහුගේ නීතිඥයින් සිදු කළ ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මේ දක්වා ප්‍රතිචාර දක්වා නැහැ. මේ අතර පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදත් අදහස් පළ කළා.
0: විපක්ෂයෙන් මතු කරන්න දඟරන මේ නීතියේ ස්වාධීනත්වේ නැහැ, ඒකට බලපෑම් කරන ඒවා පට්ටපල් බොරු. ඒ සියල්ල මතු කරන්නේ වරදකරුවන් විසින්. ඒකට කලබල වෙන්නේ ආණ්ඩුව.
1: ඔබේ ජාතික ලැයිස්තු අපේක්ෂක ඉබ්‍රහීම් නානා තමයි පාස්කු ප්‍රහාරයට මුදල් වියදම් කරේ, මුදල් පොම්ප කරේ කියන කාරණය මේ රටම දන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ ඔබටත් මුදල් වියදම් කරේ ඉබ්‍රහීම් නාන කියන කාරණේ මේ රටම දන්නවා. ඒ වගේම ඉබ්‍රහීම් නානගේ පුත්තු දෙන්න තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනා බවටත් පත් වුනේ. එතකොට ඉබ්‍රහීම් නානා පැත්තක තියලා ඉබ්‍රහීම් නානගේ පුත්තු දෙන්න පැත්තකින් තියලා මේ පරීක්ෂණය කරන්න පුළුවන්ද කියන කාරණයක් පියහනවා.
4: අපි ආණ්ඩු වෙන කලින් තමයි ඔහුට අධිකරණය ලැබලා දීලා තිබුණේ. ඒ අවශ්‍ය නම් පරීක්ෂණ විදියට යලිත් ඔහු අත්දැකීමට අරගෙන අධිකරණය ඉදිරිපත් කොහොමත් අපිට වමනාව තිබෙන්නේ මේකට සම්බන්ධ හැම දෙනාම පිළිබඳව පරීක්ෂණ කරලා මහමුලකරුවන් සහාය මුලකරුවන් මේකට උදව් කරපුවයි සියලු දෙනාම නීති හමුවට පමුණලා දඬුවම් පැමිණීම.
6: මේ ගෙනියන්නේ දේශපාලන දඩයම. කතෝලික සභාවත් පාවිච්චි කරලා කාදිනල්තුමාවත් පාවිච්චි කරලා මේගොල්ලෝ ඔප්පු කරන්න බැරි දෙයක් පස්සේ නිලධාරි මර්ධනය කරගෙන යනවා. ඔය පරීක්ෂණ කරන ශානිලා රවීලා එදා බෝම්බ වදිද්දි බලාගෙන ඉඳලා ඒගොල්ලන්ට තොරතුරු හැම එකක්ම දීලා ඒ වෙලාවේ වැඩ නොකරපු අයගේ අතපසු වීම මේ පරීක්ෂණ හරියට මෙහෙවුවා නම් ස්වාධීන කණ්ඩායමක් දාලා මෙලහට එළියට අරගෙන. එහෙනම් අද ඔය සලේලා ඉන්න තැන්වල ඉන්න ඕනේ සානිලා ගිහිල්ලා.
8: දැන් ප්‍රශ්නේ තියෙන්නේ පාස්කු ප්‍රහාරයේ වළක්ව ගැනීමට කටයුතු නොකිරීම නිසා පූජිත ජයසුන්දරට නඩු දාලා තියෙනවා, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුලට නඩු දාලා තියෙනවා. හැබැයි ඒ වගේම වගකින් උල්ලංඝනය කරපු රවි සෙනවිරත්නටයි ශානි අබේසේකරටයි නඩු නැහැ. ඒගොල්ල දැන් විමර්ශන කටයුතු බාර අරන් තියෙනවා. එතකොට මේ අපරාධයක චෝදනාවලට ලක්වෙච්ච සැකකාරයෝ දැන් විමර්ශනය කරන පොලිස් නිලධාරීන් බවට පත් වෙලා තියෙනවා. මේක ලෝකේ වෙන කිසිම රටක නොවුනාකාර දෙයක්.
22: හේතු හදාගන්නත් පුළුවන්, හේතු දෙන්නත් පුළුවන්. නමුත් සලේ කියන්නේ අවංක නිලධාරිය, කැපවුණු නිලධාරියෙක්. ඒක මම ඕන තැනක බය නැතුව කියන මම මෙතෙක් කතා කරේ නෑ. නමුත් මෙවැනි ක්‍රියාවන් වලින් අනාගතයේදී රාජ්‍ය සේවයට කවුරුත් නැවිත් ඉන්නත් පුළුවන් සමහර විට. ඒ නිසා කරුණාකරලා මේවා පිළිබඳව සතුටු වෙනවයි කියලා හිතන්න එපා හැමෝම. ඒ නිසා රජයේ මීට වඩා මැදහත්ව සාකච්ඡා කරලා කටයුතු කරන්න ජනාධිපතිතුමා එහෙම ක්‍රියාත්මක උත්සාහ කරන බවකුත් පේනවා. නමුත් එතුමාට හොඳ ටීම් එකක් හම්බෙලා නැති බව නම් පේනවා. වැඩ කරන්නේ නැහැ, දේශපාලනේ හරියට දන්නේ නැහැ කියන එකක් කියනවා.
14: කොටි ඩයස්පෝරාව වත්මන් ආණ්ඩුව බලයට ගෙනීමට මුදල් වැය කළේ සුරේෂ් සලේ වැනි අය අත්අඩංගුවට ගැනීමට නොව මහින්ද රාජපක්ෂ වැනි නායකයින් අත්අඩංගුවට ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පවසනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර අද පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළා.
3: කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කළ හිටපු පළාත් පාලන නියෝජිතයන්ට උපහාර දැක්වීමේ උත්සවයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් අද කළුතරදී සංවිධානය කර තිබුණා. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාද එක්ව සිටියා.
26: අධිකරණ ජනාධිපතිතුමනි, ඔබට අවසරයි. මම මෙච්චර කාලේ අවුරුදු එකමාරක් විතර පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව කවදාවත් බය වෙලා නැහැ. හැබැයි ඔබගේ ඉස්සරහා කතා කරනකොට ඇත්තරම මේ ඒක වෙනම ෆීලිම් එකක් කියන්න අමාරුයි. මම පොඩි කාලේ ඉන්නකොට අපේ අධිකර ජනාධිතුමා දෙමළ කතා කරනකොට අර ඩාම් වෙනවා ඩූම් වෙනවා පොඩ පොඩ දන්නේ නැත්නම් ඕගොල්ලෝ කියන අර කතාව ආය ආය බලනවා. ආණ්ඩුව අපිට දෙමළ ජාතියට ඕනේ වෙන දේවල් ඉෂ්ට කරන්නේත් නැහැ, සිංහල ජාතියට ඕනේ වෙන දේවල් ඉෂ්ට කරන්නේත් නැහැ. සම්පූර්ණම කියන්නේ බොරුවක්. බොරු කරනවා හැම රටටම ගිහිල්ලා දෙමළ මිනිස්සු ඒගොල්ලොත් එක්ක ඉන්නවා කියලා. පුළුවන් නම් මේ පලාසභාවය තියලා බලන්න කියන්නේ කොහොමද? ඒක කියන්නේ නැහැ. කොළඹ ඉඳන් ගෝල් යන්න පුළුවන් නම් හයිවේ එක ඒක හදපු එක නා මේ ඉස්සර වාඩිලා ඉන්න ජනාධිපතිතුමා. මේ අඩියක්වත් හදන්න බැරුව සමහර කියනවා තමන්ගේ සල්ලි වලින් හදනවා කියලා. තමන්ට කොහෙද යන්නේ සල්ලි? මම ටිල්වින් සිල්ලාගේ යුගේ වල. අපි නේ දුන්නේ, අපි කොටි ඩයස්පෝරා නේ දුන්නේ මේ සල්ලි. අපි දීපු සල්ලි වලින් දේශපාලනයට පාවිච්චි කරලා හැම පැත්තරම රල්ලක් රල්ලක් රල්ලක් කියලා රල්ලක් ගාලා දැන් සල්ලි ඉවරයි. හැබැයි අපි ආයෙ දෙන්නේ නැහැ. අපි කොටි ඩයස්පෝරාගේ පිටපස්සේ ඉන්න මිනිස්සු හිතුවා දෙමළ වෙලා මරන් දෙයි කියලා. කොහෙද යන්නේ සරමක්වත් අරන් දෙන්න බැරි මිනිස්සු කොහමද දෙමළ මරන් දෙන්නේ? දැන් මේගොල්ලෝ කියනවා සුරේෂ් ශාලේ අරන් දැම්මා, ඔක්කොම අරන් දැම්මා කියලා. හැබැයි කොටි ඩයස්පෝරා ඒකින් සතුටු වෙන්නේ නැහැ. මේ වගේ නායකව අරන් දාන්න කියලා තමයි කොටි ඩයස්පෝරා සල්ලි දෙන්නේ. හරිද? හැබැයි දැන් මේ වගේ නායකත්වය ඇවිල්ලා සපහතු ගලවලා ඔළුවට දියාගෙන ඇවිල්ලා අරස් කරන්න බෑනේ යන්නේ.
5: සලේ අතින් පොඩි වැරද්දක් වුණා. මොකද්ද වැරද්ද? සලේ ගිය මැතිවරණේ JVP වේදිකාවට නැග්ගනම් අද අරස්තකල එකම් සලේ. ඒක හරියට කරා කවුද? සානි අබේසේකරයි රවි සෙනවිරත්න. සානි අබේසේකරයි රවි සෙනවිරත්නයි කියන්නේ රනිල් වික්‍රමසිංහ ගාව ගියා යහපාලන ආණ්ඩුවේ හිටපු දෙන්නේ. ආනන්ද විජේපාලත් ඒ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහගේ උපදේශක කමිටුවේ හිටපු කෙනෙක්. එතකොට ඔය තුන්දෙනා තමයි ගිය සැරේ යහපාලන කාලේ පයිල් හදලා ඇතුළට දැම්මේ. රවි සෙනවිරත්නයි සානි අබේක්ෂේකරයි කල්පනා කරා අපි මේ සැරේ කා ගාවට ද යන්නේ කියලා. ගියේ සජිත් ගාව. සජිත් ගාවට යනකොට ඔතන හිටියා අපේ මහනුවර ජාතික ලැයිස්තුවෙන් ආවේ. අන්න එතුමා කිව්වා සජිත්ට ගණ්ඩෙපා මුදෙන්න කියලා. තසි යන්න තැනක් නැහැ. දෙන්න ගියා අපේ කාදිනල්තුමා ගාව. කාදිනල්තුමා තමයි මේ දෙන්න බාර දුන්නේ අනුර කුමාර දිසානායක මහත්තයාට. කාදිනල්තුමා කියන විදිහට තමයි සානි අබේසේකරයි රවි සෙනවිරත්නයි ඔය සියලු දෙනා වැඩ කරන්නේ. අර ඒගොල්ලෝ හරියට ඇවිල්ලා අර ඉස්සර හිටිය අපේ අහිකුණ්ඩකෝ. ඒගොල්ලෝ ඉන්නේ දවස් 7යි එකතන. ඒ දවස් 7 ඉන්නකොට පණුව ගහනවා. ඊට පස්සේ වෙන තැනක් වාගෙන යනවා. හැබැයි ඉන්න තැන ගඳ ගහනවා විනාශ වෙනවා. දැන් රවි සෙනවිරත්නයි ඔය සානි අබේසේකරයි යන තැන ඉවරයි. එහෙනම් මේ ආණ්ඩුවත් ඉවරයි. ජනාධිපතිතුමා කියනවා ගෝලියොත් කියනවා මේ විශ්වය තියෙනකන් මේ ආණ්ඩුව මෙලුව අපි ඒ හැමදේම සීගිරි ගලද මේක. මේක තියනකන් තියෙන්නේ. ඔහම තමයි අපි ජීවේ. ගෝඨාභය වාත්තය ගත්තා වංග ආ දෙන්නේ නැන්නේ කොහොමද? මෙන්න රෑලිනකොට කෙලවෙලා. නිකනුත් නෙවෙයි සර්, ගියලුත් ජීත්තිවා. බොහොමාරු ජීවිත මෙහෙර ගත්තා. මතක තියාගන්න මිනිස්සු කියන්නේ ආවේගශීලී. මිනිස්සුන්ගේ බඩර දැනිච්චකම බඩර ගහපු එක ආණ්ඩුවක්වත් ජීවත් වෙන්නේ නැහැ.
9: උත්සවෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාද මාධ්‍ය වෙත අදහස් පළ කළා.
10: මාරුවෙන් ජීවත් වෙන ජනතාවක් අද රටේ ඉන්නේ. මම හිතන්නේ ජනතාවගේ ප්‍රතිම නැහැ. එදා වේල කන්න පුළුවන් තත්ත්වයක් තියනවා කියලා ඉන්නේ නැහැ.
11: මේ රටේ තුල මුදවාගෙන ඔබතුමා පර්මත නායකයෙක්ගේ මොන වගේ වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද? ඊයේ ශ්‍රී ලංකා පොජන කරන මොන වගේ ශක්තියක් තියෙනවද?
10: ශක්තියක් තියෙනවා. අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න.
14: දැන් තවත් පුවත් කිහිපයක්.
9: බඩු මිල, විදුලි බිල, ඉන්ධන මිල සහ බදු බර වහා අඩු කරන ලෙස රජයට බල කරමින් ජන අරගල ව්‍යාපාරය සංවිධානය කරන ලද විරෝධතාවක් මහරගමදී අද පස්වරුවේ
12: පැවැත්වුණා.
9: උකුල ප්‍රදේශයේ සිට මාතලේ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මාතලේ පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිටදී ගෑස් ටැංකි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට යටවීමෙන් එහි ගමන් කළ 74 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 12 වැනි පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. ලොරි රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි වාර්තා වන්නේ. පොල්ගස්සෝ විට රිලාවල මන්සන්දේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටි සිදු වූ අනතුරකින් එක් යතුරු පැදියක සිටි කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා වැතර දිසා රෝහලට ඇතුළත් කෙරුණා. නීති විරෝධී දුම්වැටි 3000කට අධික ප්‍රමාණයක් සහ අයිස් මද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිව්දෙනෙකු මුල්ලේරියාව, බැල්ලම්පිටිය සහ අංගොඩ, සැලලිහිණි මාවත යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ මෙරිහන සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන් ඊයේ කටයුතු කළා.

0: සත්කාරකත්වයෙන් පැවැත්වෙන වෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කැනඩාවේ සහ අමරිකාවේ තරග විචිත්‍රවත් කෙටි සමාරම්භක උළෙලකින් අනතුරුව ඊයේ ආරම්භ වුණා.
1: එම සමාරම්භක උළෙල දෙකම විචිත්‍රවත් කිරීමට ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ද එක්ව සිටියා.
2: තුන්වැනි පාපන්දු ලෝක කුසලානය මෙවර පැවැත්වෙන්නේ අමරිකා එක්සත් ජනපදයේ කැනඩාවේ සහ මෙක්සිකෝවේ සත්කාරකත්වයෙන්. මෙවර තරගාවලියේ සත්කාරක රටවල් ත්‍රිත්වයේදීම සමාරම්භක උත්සව පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර එහි දෙවැනි සමාරම්භක උත්සවය ඊයේ කැනඩාවේ ටොරොන්ටෝහිදී පැවැත්වුණා. සමාරම්භක උත්සවය හැඩකිරීම සඳහා මයිකල් ෂුබ්ලේ, අලානිස් මොරිසෙට්, ඇලිසියා කාරා ඇතුළු සුප්‍රකට කැනේඩියානු ගායන ශිල්පීන් මෙන්ම බොලිවුඩ් රංගන ශිල්පිනි නොරා පටෙල්ද එක්ව සිටියේ මෙලෙස ආරම්භක උත්සවයේ නනතුරුව බී කාණ්ඩය යටතේ කැනඩාව සහ බොස්නියාව අතර පැවති තරගය ටොරොන්ටෝහිදී ආරම්භ වුණා. මෙම සමාරම්භක තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන් 43,000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ සිටියා.
1: එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා.